කරන්නේ නැහැ වෙන දෙවියන් බමින්. කෙසේ වුවත් පළමු බන්දුවටයි පාව දුන්නේ. අනපේක්ෂාකාරී දෙවියන් මොහොස්සන්නේ නැහැ. යන්නට ඕන ලකුණු සොයන්නට ඕනා.

0: present here to encourage our children. This show will be a great chance for them to increase their skills. So, once again, thank you all.
1: අපි විස් රංග සංගතා දෙදහස් දහතුන ප්‍රඥාවේ උන්සක සහගන ආනන්දේ සදුරුස්වාමේ එක් කරේවා මෙලෙස නිමාව දකිනවා අපේ ගෞරවීය ආරාධනය පිළිගෙන මේ සරණේ සම්බාධනීය අමතරු